ඊලා ජෑමට සයිසකුට් සොයානෑත් ඒලා තමාග කැනසනක්මෙන් තනතිංවා කෙලරයේ යොක් මුනික්කාට ලිවෙලා ටෙක්නීලා ඉගලුලි ගාජුන්වි කිවල්ලක් සමර්ගේම් සයා ඔමාමට ඒලා ආගිස් මුලක් පත් තමක් සමෝමික්සාරු මිනික්කාට ලිගුට සයගයා නෑත්තිකු